0: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් දා බර අසන්නනි. ඔබ මේ එක්වන්නේ ෆෝරි බිගුවන් යුද්ධයේ ශ්‍රී ලාංකේය කණ්ඩායම සෑම සතියකම බදාදා ඔබ වෙතගෙන එන දැනුම විනෝදය හා රස ස්වාදයේ පිරිනු තවත් සඳල්ල වැඩසටහනක් සමගින්. අද 2026 වසරේ ජුනි මාස 24 වන බදාදා මම ලලිත් කීර්තිරත්න අද වැඩසටහන ඔබට ගෙනීමට මා සමග එකතු වෙනවා හර්ෂ පෙරේරා. අයිබෝන් හර්ෂ.
1: අයිබෝන් ලලිත්.
0: ඒ වගේම අද අපට තාක්ෂණික සහාය මගේ මිතුරු සමීර සමරසිංහයි. අයිබෝන් සමීර.
2: අයිබෝන් ලලිත්. අයිබෝන් හර්ෂ.
0: සමීර මම මේ බ්‍රෝඩ්කාස්ට් ලයිසන් එක අරගෙන කරපු මුල්ම වැඩසටහනදී එදත් වැඩසටහන කරන්න එක තුනේ හර්ෂ. හර්ෂට මතකද දන්නේ?
1: මට පිළි මතකයක් තියෙනවා.
0: ඔය එදා පැනල් එකේ ඉතිසර අයියා. ඉතින් මේ හර්ෂ ඊට පස්සේ කාලයකට ලංකාවට ගිහිල්ලා ඉඳලා ඊට පස්සේ දැන් ආපහු බ්‍රිස්බන් ආවිල්ලා මම හිතන්නේ කරන පළවෙනි
1: වැඩසටහන. ඔව්. අවුරුදු ගණන් යාවට පස්සේ කරන පළවෙනි වැඩසටහන මගේ.
0: ඒකත් විශේෂ දෙයක්. ඉතින් අද අපේ වැඩසටහනේ විශේෂාංග ගැන කතා කරනවා නම් අපේ ප්‍රධාන අංගෙ විදිහට අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා මේ අපි දන් දෙන ලේ නැත්නම් රුධිරය එතනින් පස්සේ රෝගියෙකුට යන අතරවාරයේ දක්වා මොකද්ද වෙන්නේ නැත්නම් ඒ ප්‍රොසෙසින් එක කොහොමද වෙන්නේ කියන එක ගැන කතා කරන්න. ඉතින් ඒකට අපි අද විශේෂ ආරාධිතයෙකුට ආරාධනා කරා මේ මැදිරියට ඔබට සුළු මොහොතකින් ඒ සාකච්ඡාව සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ ඊළඟ අංගයේ විදිහට හර්ෂ සෝදානම් වෙලා තිනවා ක්‍රීඩාවට සම්බන්ධ විශේෂාංගයක් අරන් එන.
1: ඔව් ලලිත් මම අද බලාපොරොත්තු වෙනවා අපේ නැගියන නවක ක්‍රීඩකයෙක් ගැන කතා කරන්න. මල්ල ක්‍රීඩකයෙක්. ඔහු නමින් රුමේෂ් තරංග පතිරගේ. ඔහු දැනට ලංකාවේ ජාතික ශූරයෙක්. ඔහු ලංකා වාර්තාව උසුලනවා හෙල්ල විසිකිරීමෙන්. ඉතින් ඔහුගේ ජීවිතය, ඔහුගේ මේ වෙනකන් ඔහුගේ දක්ෂතාම් සහ ඔහු ඉදිරියට ඔහු යන්න පුළුවන් තරම ඔහුට අපි රටක් හැටියට අපි කොච්චර දුරට අපි ඔහු ගෙනියන්න පුළුවන්ද කියන එක ගැන කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
0: හොඳයි. ඉතින් ඒ තොරතුරු සමග අපිට ඔබට සම්බන්ධ වෙන්න ගමන් අද වැඩසටහනේ මුල්ම ගීතයට අපි දැන් යොමු වෙමු.

0: Hi guys, my name is Miriam. I am one of the poets from Stories of Our Sisters. We have two shows coming up on the 19th of June in Logan at Kingston Butter Factory and the 26th of June in Brisbane at BMAC. If you would like more information and to buy our tickets, head to www.ethne.com.au.
1: See you there.
2: Oh, me. හරි හම්බ කරපු දේවල් දන් දෙනවට වඩා මම හිතන්නේ ඔබගේ රුධිරය දන් දෙන එක ඉහළම පරිත්‍යාගයෙන් යුක්ත කාරණාවක් කියලා. සමීර බ්ලඩ් ඩොනේෂන් එකක් කරලා තියෙනවද කලින්?
3: මම ලංකාවදිත් කරලා තියෙනවා. මෙහෙත් දැන්ට මම හිතන්නේ හත පාරක් විතර දීලා තියෙනවා.
2: හොඳ හොඳ හොඳ ආරංචියක් ඇතටම. ඉතින් අපි දන්නවා මේ ලං මේ දන් දෙනවා කියන එක මේ ශ්‍රී ලාංකික අපිට අලුත් දෙයක් නෙවෙයි. ඔව්. ඉතින් ලේ දන් දීමදී ඉතින් ඒක ඒ වගේමයි. ඉතින් ලංකාවේ ලේ දන් දීම කටයුතු කරන්නේ ඇත්තටම ලේ බැංකුව හරහා. ඕස්ට්‍රේලියාවේදී මේ දේ සිද්ධ වෙන්නේ ඇත්තටම රතුකෘත සමාජය නැත්නම් රෙඩ් ක්‍රොස් එකට සම්බන්ධ ලයිෆ් බ්ලඩ් කියන ආයතනයෙන්. ඉතින් අද මේ ඔබ දන් දෙන ලේවලට ඉන් පසුව රෝගියෙකුට ඒ රුධිරය හෝ රුධිර ආශ්‍රිත නිෂ්පාදනය ලැබෙන තෙක් සිදුවෙන ක්‍රියාවලිය අතරම කාරම සංකීර්ණයි. ඒ ගැන කතා කරන්න, ඒ ගැන ඔබව දැනුවත් කරන්න අපි අද ආරාධනා කරා රෙඩ් ක්‍රොස් සංගමයේ ලයිෆ් බ්ලඩ් ආයතනයේ මේ ක්වීන්ස්ලන්ත ඒ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියමූදිය විදිහට වැඩ කරන, නැත්නම් ඒක ඇත්තටම ලයිෆ් බ්ලඩ් එක වචනයෙන්ම කියනවනම් චැම්පියන් විදිහට වැඩ කරන වරන්ජිත් පෙරේරා මහත්තයාට ඉගෙන අපේ අසන්නන් දැනුවත් කරන්න. ඉතින් අයිබෝන් වරන්ජිත්.
4: අයිබෝන් ලලිත් ඇතුළු ෆොයිබී කණ්ඩායමට.
2: ඉතින් අපි හොඳින්ම දන්නවා මේ ලේ දන් දීමේ අවශ්‍යතාවය නැත්තම් ඒ සඳහා කරන ඉල්ලීම් වල අඩුවක් නැහැ. ඇතර මේක එන්න එන්න වැඩි වෙනවා. ඉතර මේ ඕස්ට්‍රේලියාව වගේ රටක මේ ලේවල අවශ්‍යතාවය ලේ පරිත්‍යාගයන් සඳහා මහජන කැමැත්ත වගේම ඔවුන්ගේ ඉදිරිපත් වීම කොයි වගේද කියලා ඔබට කියන්න පුළුවන්ද?
4: ඔව්.

0: ඉතින් ඒක ඇත්තටම ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ තිබෙන ප්‍රශ්නයක්. ඉතින් ඒ මේ වැඩසටහනටත් මූලික හේතුව වුණේ එම ගැප් එක අඩු කරගන්න, රුධිර පරිත්‍යාග වැඩි කරන්න, ශ්‍රී ලංකා ප්‍රජාව දැනුවත් කරන්න. දැන් ඇත්තටම සංඛ්‍යාලේඛන පැත්තට ගියොත් ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය අවශ්‍යතාවයන් සඳහා රෝගීන්ට මිලියන 1.7ක විතර ඩොනේෂන්ස් නැත්නම් රුධිර පරිත්‍යාග අවශ්‍ය වෙනවා වසරකට. ඒක සතියකට අපි බැලුවොත් 33,000ක් විතර. හැම ඒ කියන්නේ හැම තප්පර 18කටම එක ඩොනේෂන් එකක් ඕන වෙනවා. ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දිහා බැලුවොත් අපිට දල වශයෙන් 9,500ක විතර ඩොනේෂන් සතියකට අවශ්‍ය වෙනවා. නමුත් මේ අවශ්‍ය වන ප්‍රමාණයට රුධිර පරිත්‍යාග ලැබෙන්නේ නැහැ විවිධ හේතු නිසා. එතකොට දල වශයෙන් අපිට අවුරුද්දකට අලුත්යෙන් රුධිර පරිත්‍යාග ලක්ෂක විතර හිඟයක් තියෙනවා. ඉතින් මේක තමයි තියෙන තත්ත්වය. ඉතින් මේක ඩොනේෂන්ස් වැඩි කරගන්න ඕස්ට්‍රේලියන් රජය සහ ලයිෆ් බ්ලඩ් ආයතනය ගොඩක් විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් අපි මුලින් සඳහන් කරා වගේ ඩොනේෂන්ස් වැඩි කරගන්න ශ්‍රී ලංකා ප්‍රජාවට කරන ආයාචනයක් විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ.
1: ඔව්, දැන් ප්‍රතිශතයක් විදිහට ගත්තාම ඕස්ට්‍රේලියාවේ මුළු ජනගහනයෙන් ලේ පරිත්‍යාගයන් කරන්න පුළුවන් පිරිසෙන් මොන වගේ ප්‍රතිශතයක්ද ඇත්තටම ලේ ලබා දෙන්නේ?
0: ඇත්තටම දැන් ඕස්ට්‍රේලියානු ජනග්‍රහණයෙන් 57%කට පමණ ලේ දන් දීමේ හැකියාව තියෙනවා. නමුත් ඒ ලේ දන් දීම සිදුවෙන්නේ 3%ක විතර ප්‍රතිශතයක්. ඉතින් මේ ප්‍රතිශතය කාලයක් තිස්සේ නියතව තියෙනවා. ජනග්‍රහණය වැඩිවීම නිසා පරිත්‍යාගයේ යම් කිසි ප්‍රමාණයක් වැඩි වුණාට මේ ප්‍රතිශතය වැඩි වෙන්නේ ඉතා අඩු වශයෙන්. ඉතින් මේකට විවිධ හේතු තියෙනවා. ඉතින් ඒ ප්‍රතිශතය වැඩි කරගන්න වෙනවා අර අපි කියපු 100,000 ගැප් එකට යන්න.
1: හැබැයි ලංකාවේ තත්ත්වය මම හිතන්නේ අපි බැලුවොත් මීට වැඩිය වෙනස්.
0: ඔව්, ලංකාවේ තත්ත්වය ගත්තොත් ඇත්තටම ලංකාවේ අපිට මේ වගේ විශාල හිඟයක් නැහැ. ඇත්තට සමහර වෙලාවට අතිරික්තයකුත් පවතිනවා. සමහර හදිසි අවස්ථාවල මොනවා හරි විශේෂ අවස්ථාවලදී රුධිරේ හිඟුණාට ලංකාවේ මීට වඩා සතුටුදායක තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි ලංකාවේ ශ්‍රී ලාංකිකයන් හැමතිස්සෙම දානය පරිත්‍යාගයේ රුධිර පරිත්‍යාගයේ ඉදිරියෙන් ඉන්නවා. ඒක සමහරට අපේ සංස්කෘතිය
1: ආගමික
0: පසුතුමත් සහ සංස්කෘතිය කොටසක් වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා අපිට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා වැදගත්. මොකද ඔවුන් වැඩිපුර රුධිර පරිත්‍යාග කරන්න පෙළඹෙන නිසා මේ පණිවිඩය ඕස්ට්‍රේලියානු ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අපි ලබා දීම හරහා රුධිර පරිත්‍යාග වැඩි කර ගැනීම තමයි බලාපොරොත්තු
1: වෙන්නේ. හොඳයි. හැබැයි දැන් හැමෝටම ලේ දන් දෙන්න බෑ මම දන්න තරමට. ඒතර යම් කිසි පුද්ගලයෙකුට ලේ දන් දෙන්න අවශ්‍ය නම් ඔහු ඕ ඇය සපුරාලිය යුතු ජීව විද්‍යාත්මක සාධක තියෙනවා. ඔබට පොඩ්ඩක් ඒ ගැන විස්තරයක් කරන්න පුළුවන්ද?
0: ඒතරම රුධිර පරිත්‍යාග කිරීමේදී දැන් ඕස්ට්‍රේලියාව කියන්නේ one of the world safest blood in the world. ඒ කියන්නේ ලෝකේ තියෙන ඉතාමත් ආරක්ෂිත රුධිර තියෙන රටවල් තුනෙන් එකක්. ඒතකොට බලවෙන තැන ඉන්නවා ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය යුකේ සහ කැනඩාව තමයි ඉදිරියෙන් ඉන්නේ. එතකොට ඒ ක්වලිටි ක්‍රයිටීරියා මේන්ටේන් කර ගැනීමත් සමගම ජීව විද්‍යාත්මකව ගත්තොත් අවුරුදු 18යි සහ 75 අතර පුද්ගලයන්ට තමයි රුධිර පරිත්‍යාග කරන්න පුළුවන්. ඒගොල්ල අවම බර කිලෝග්‍රෑම් 50ක් තියෙන්න ඕනේ. ඒ වගේම රුධිර පරිත්‍යාග කරන දිනේදී 100%ක්ම හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න ඕනේ. ඊට අමතරව තව ගොඩක් කාරණා ඒගොල්ලෝ බලනවා. මම හිතන්නේ රුධිර පරිත්‍යාග කරපු

0: කට්ටිය දන්න ඇති ක්වෙස්චන් එකක් දෙනවා. ඒ ක්වෙස්චන් එකේදී ගොඩාක් ප්‍රශ්න අහනවා. ඉතින් ඒවා රහසිගතව සමහර ප්‍රශ්න අපි ඒ කියන්නේ ඒ ඉන්ෆෝමේෂන් තියාගන්නේ. එතකොට තවත් මූලික කරුණු තුනට අමතරව ගියොත් සමහර සෞඛ්‍ය තත්ත්වය, ඒ කියන්නේ පාලනය නොකරපු අධික රුධිර පීඩනය, එතකොට පාලනය නොකරන ලද දියවැඩියා වගේ තත්ත්වවලදී බ්ලඩ් ඩොනේට් කරන්න බෑ. ඒ වගේම සමහර සමාජ රෝග වල තියෙනකොට බ්ලඩ් ගන්න නෑ. ඒ වගේ තවත් කාරණා ගොඩක් එකතු වෙනවා. මොකද අපි වර්ල්ඩ් සේෆස් බ්ලඩ් කියන ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරගන්න ඕනේ. ඒ වගේම රුධිර පරිත්‍යාගය හැමතිස්සෙම මේ සියලුම ප්‍රොසෙස් එක TGA, ඒ කියන්නේ තෙරපිටික් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන ආයතනය මගින් දැඩි ලෙස ඔබ්සර්ව් කරනවා. ඒකෙන් හින්දා හැමෝටම රුධිර පරිත්‍යාග කරන්න බෑ. මූලික කාරණා තුන තමයි වර්ෂ 18 75 ඉන්න ඕනේ, කිලෝග්‍රෑම් 50ට වැඩි වෙන්න ඕනේ, සහ පරිත්‍යාග කරන දිනේදී 100%ක්ම හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වෙන් ඉන්න ඕනේ.
1: ඒක මම හිතන්නේ ඩොනේෂන් සෙන්ටර්ස් වලදී බ්ලඩ් අරගෙන මුලින්ම කරන ටෙස්ට් එකක් තමයි මේ හිමොග්ලොබින් ප්‍රමාණය සහ අයන යකඩ ප්‍රමාණය, අයන් කන්ටෙන්ට් එක. එතකොට ඒ සම්බන්ධනත් යම් කිසි සීමාවකට සීමාවක් තියෙනවා. ඒ සීමාව සම්පූර්ණ කරනාට විතරයි මම හිතන්නේ.
0: ආ ලලිත් නිවැරදි. මොකද හිමොග්ලොබින් ලෙවල් එක සහ බ්ලඩ් ප්‍රෙෂර් එක බලනවා හැමෝගෙම. එතකොට ඕස්ට්‍රේලියාවේ තියෙන එක සෞඛ්‍ය ගැටලුවක් තමයි මේ අයන හිඟතාවය, කියන්නේ අයන් ෆෙරටින් අඩුයි බ්ලඩ් වල, කියන්නේ අපි කියන අයන් ඩෙෆිෂන්සි කියලා. එතකොට අයන් ඩෙෆිෂන්සි තියෙනවා නම් බ්ලඩ් ගන්නෙ නෑ. මොකද ඒක පරිත්‍යාග කරන පුද්ගලයාට අහිතකරව බලපාන්න පුළුවන්. නමුත් දැන් ලයිෆ් බ්ලඩ් ආයතනයේදී ආයතනය දැන් ඒකට ලංකා සෝරි ඔස්ට්‍රේලියාවේ GP එක්ක වැඩසටහනක් කරගෙන යනවා. ඒකේ පයිලට් ප්‍රොජෙක්ට් එක දැන් සිඩ්නි මෙල්බන් වල පටන් අරගෙන තියෙනවා. කොහොමද මේ අයන් ඩෙෆිෂන්සි එක ටැකල් කරන්නේ, ලයිෆ් බ්ලඩ් එක කොහොමද ඒකට උදව් කරන්නේ කියන එක. ඒක ඉදිරියේදී ක්වින්ස්ලන්තෙත් ආරම්භ වෙනවා.
1: හොඳයි. එතකොට දැන් මේ රෙඩ් ක්‍රොස් එකේ ලයිෆ් බ්ලඩ් ආයතනයේ කොච්චර කාලෙකින්නම් මේ ලේ දන් දීම සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම කරගෙන යනවද? දැන් ඔවුන්ගේ ධාරිතාව නිෂ්පාදන වගේම ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සිදු වෙන්නේ කොහොමද කියලා ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්ද?
0: ඔස්ට්‍රේලියන් ලයිෆ් බ්ලඩ් ආයතනය ඇත්තටම රතු කුරුස සමාජයේ ඩිවිෂන් එකක්, රෙඩ් ක්‍රොස් එකේ ඩිවිෂන් එකක් විදිහට යන්නේ. එතකොට මෙහෙම ආයතනය ඔස්ට්‍රේලියාව පුරාම ඒගොල්ලොන්ගේ ඔපරේෂන්ස් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක 100%ක්ම නන් ප්‍රොෆිට්, ලාභ නොලබන සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනයක්. එතකොට මූලික වශයෙන් කරන්නේ ඩොනේෂන්ස් රැස් කිරීම, ඒ කියන්නේ රුධිර රැස් කිරීම, ඒවා ප්‍රොසෙස් කිරීම සහ හොස්පිටල්ස් නැත්තම් ඒ අවශ්‍ය කරන ආයතනවලට බෙදා හැරීම. එතකොට මීට අවුරුදු 90කට පමණ කලින් තමයි මෙම ආයතනය ඔස්ට්‍රේලියාව පටන් ගන්නෙ. ක්වීන්ස්ලන්තේ පටන් ගන්නෙ 1940 වගේ. එතකොට මෙල්බන් වලින් තමයි ආරම්භ වුණේ. දැනට ඩොනේෂන් සෙන්ටර්ස් තියෙනවා 100කට ආසන්න 93ක් විතර. එතකොට ඒකේ පර්මනන්ට් සෙන්ටර්ස් 73ක් විතර තියෙනවා ඔස්ට්‍රේලියාව පුරා. ක්වීන්ස්ලන්තේ ඩොනේෂන් සෙන්ටර්ස් 19ක් තියෙනවා. අතරම ප්‍රතිශතයක් විදිහට ගත්තම ක්වීන්ස්ලන්තේ සෑහෙන ඉස්සරහින් ඉන්න ඩොනේෂන් සෙන්ටර්ස් වලින්. ඒ වගේම ප්‍රොසෙසින් සෙන්ටර්ස් 4ක් තියෙනවා සිඩ්නි, මෙල්බන්, බ්‍රිස්බන් සහ පර්ත් වල. ඉතින් ඒ හරහා තමයි මේ ඔපරේෂන් එක කෙරෙන්නේ.
1: හොඳයි. ඉතින් මේ ක්වීන්ස්ලන්තේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියමු හැටියට ඔබගේ කාර්යභාරය කුමක්ද සහ ඒ සඳහා ලයිෆ් බ්ලඩ් ආයතනයෙන් ඔබට ලැබෙන උදව් සහ සහයෝගය කොයි වගේද?
0: ඇත්තට මම ලයිෆ් බ්ලඩ් ආයතනයේ ශ්‍රී ලංකන් බ්ලඩ් ප්‍රමෝෂන් කිරීම සඳහා වොලන්ටරි දායකත්වයක් දෙන්නේ. එතකොට මම ස්වේච්ඡාවෙන් කරන සේවයක්. මම ලයිෆ් බ්ලඩ් ආයතනයේ රැකියාවක් කරනවා විද්‍යාගාරවල. ඊට අමතරව ගන්න වොලන්ටරි සර්විස් එකක් තමයි මේ කරන්නේ. එතකොට මම කලිනුත් කිව්වා වගේ ශ්‍රී ලංකන් කමියුනිටි එකේ රුධිරය දන් දීමේ ප්‍රවණතාවය වැඩි. මොකද ඒ ශ්‍රී ලාංකික පසුබිමත් සමග මම කරපු සමීක්ෂණානුව මට තේරුණ දෙය තමයි ලංකාවේ ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට මේ පණිවිඩය ගිහිල්ලා නැහැ. ඉතින් ඒක ජනගත කිරීම සඳහා තමයි මම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම හැමතිස්සෙම මේ බ්ලඩ් ඩොනේෂන්ස් වැඩි කරන්න, මේ මැසේජ් එක දෙන්න, බ්ලඩ් ඩොනේෂන් කැම්පේන්ස් ඕගනයිස් කරන්න, ඒ ඕගනයිස් කරන කට්ටියට හෙල්ප් කරන්න, ඒ වගේ දේවල් තමයි මගෙන් වෙන්නේ. ඉතින් ලයිෆ් බ්ලඩ් ආයතනය සඳහා රුධිර පරිත්‍යාග කරන කට්ටියට සහ එම පරිත්‍යාග ඕගනයිස් කරන අයට ගොඩක් උදව් ලැබෙනවා. අපි ඒවා ඉදිරියේදී කතා කරමු.
1: ඔය දැන් මම හිතන ඉතාමත් මහඟු සහ අපි අපේ වචනෙන් කියනවා නම් බොහොම පිං සිදුවෙන කාර්යයකට තමයි බත ගහලා තියෙන්නේ. ඉතින් මේ සාකච්ඡා අපි දිගටම කරගෙන යනවා. ඉතින් මේ ඒ අතර දැන් අපි පොඩි ගීතමය විරාමයක් ගන්න බලාපොරොත්තු වෙන. මේ ගීතමය විරාමයෙන් පස්සේ නැවතත් අපි වරණජිත් සමග එක්කමු.

0: ඔව් ඒ ගීතම විරාමයෙන් පස්සු අපි නැවතත් එක් වෙන්නේ වර්ණජිත් පෙරේරා සමග. වර්ණජිත් පෙරේරා රෙඩ් ක්‍රොස් සංගමයේ ලයිෆ් බ්ලඩ් ආයතනයේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියම වශයෙන් වැඩ කරනවා. ඉතින් වර්ණජිත්, මේ අපි ගොඩක් කලකට හිතන්නේ මේ අපි දන් දෙන ලේ වැඩිපුරම භාවිතා වෙන්නේ හදිසි අනතුරු වලින් තුවාලත් රෝගීන් වෙනුවෙන් කියලා ගොඩක් වෙලාවට. හැබැයි ඒක ඇත්තම නෙවෙයි නේද? ඇත්තටම මේ දන් දෙන ලේ වලට මොකද වෙන්නේ?
1: ඔව්, දන් දෙන ලේ වල ගොඩක් ප්‍රයෝජන තියෙනවා. එතකොට අපි හිතන්නේ ඇත්තට මේ ලේ වැඩිපුරම භාවිතා වෙන්නේ හදිසි අනතුරු වලින් තුවාල ලැබෙන රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා කියලා. නමුත් ඒකත් එක බ්ලඩ් වල එක යූස් එකක්, ඒ කියන්නේ එහෙමත් තියෙනවා. නමුත් වැඩිපුරම ඕස්ට්‍රේලියාවේ භාවිතා වෙන්නේ කිමෝතෙරපි, ඒ කියන්නේ කැන්සර් පේෂන් ලගේ කිමෝතෙරපි හින්දා බ්ලඩ් වෙන හොඳ සෙල් වලට වෙන හානිය හින්දා ඒ බ්ලඩ් රීප්ලේස් කරන එක, රෙඩ් සෙල්ස් ප්ලාස්මා ඒ වගේ. මම මේක ගැඹුරට යන්නේ නැහැ. ඉතින් ඒක තමයි ප්‍රධානතම ඕස්ට්‍රේලියාවේ යූස් එක. එතකොට ඊට අමතරව ඔබ කිව්වාගේ ඇක්සිඩන්ට්ස් වලට, මේජර් සර්ජරි වලට, ඒ වගේ සමහර ඉමුන් ඩිසීස් තියෙන අයට, ඒ වගේ ගොඩාක් දේවල් වලට භාවිතා වෙනවා. අතර ලලිත් දැන් බ්ලඩ් කිව්වම අපි හිතන්නේ රුධිර, රතු රුධිර සෛල ගැනනේ. ඊට අමතරව ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් රතු සෛල, ප්ලාස්මා සහ පට්ටිකා ප්ලේට්ලට්ස් යන කොටස් තුන තමයි ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ. මේවයි අතුරු නිෂ්පාදන ගොඩාක් තියෙනවා. අපි ඒවා ඉදිරියේදී කතා කරමු.
0: හොඳයි. එතකොට මේ දානපතියන්ගෙන් ලේ ලබා ගැනීම නොමිලේ වෙනවා වගේම රෝගියාට අවශ්‍ය ලේ හෝ ආශ්‍රිත නිෂ්පාදන ලැබෙන්නේත් නොමිලේ. ඉතින් මම හිතන එක ඉතාම වැදගත් කාරණයක්. හැබැයි මේ ලේ දන් දෙන පුද්ගලයාගේ ඉඳන් ලේ අවශ්‍ය පුද්ගලයාට ලේ යනකන් සිද්ධ වෙන ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ, ඒ වගේම ලොකු පිරිවැයක් දරන වෙන ක්‍රියාවලිය. එතකොට මම හිතන්නේ අපි ගොඩක් අසන්නන් සහ අපි නොදන දේ වෙන්න පුළුවන් මේක. ඒතර මම හිතන්නේ ඒක සම්බන්ධයෙන් ඔබ යමක් කතා කරොත් හොඳයි කියලා.
1: ඔය ඇත්තටම දැන් රුධිර පරිත්‍යාගයේ ඉඳලා ඒ රුධිර රෝගියාට යන අතරතුර විශාල වැඩසටහනක් වෙනවා සහ විශාල වේදමක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බ්‍රිස්බන් ප්‍රොසෙසින් සෙන්ටර් එකට කේන්ස් වල ඉඳලා බ්ලඩ් එනවා. එතකොට ඒවා එයා ෆ්‍රෙට් ගන්න ඕන දවසට දෙපාරක්. ඒ වගේ ඒවා එකතු කරන බෑග් වලට විශාල වේදමක් යනවා. එතකොට ඒ ප්‍රොසෙසින්ස් වලට ගොඩක් වේදමක් යනවා. එතකොට ලයිෆ් බ්ලඩ් ආයතනයේ සේවකයෝ 3500 4000 අතර වැඩ කරනවා. ඒගොල්ලන්ගේ පඩි නඩි සහ මේ කෙමිකල්ස්, ඉක්විප්මන්ට්ස් ඒවා ජාත්‍යන්තර තත්ත්වයට තියාගන්න එහෙම ගත්තම, නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි පාවිච්චි කරන රතු රුධිර පැකට් එකක් හදන්න ඩොලර් 300 විතර වේදමක් යනවා. ඒ කියන්නේ රුධිර නොමිලේ පරිත්‍යාග කරනවා, ඒකෙ මිල කරන්න බෑ අපිට. පරිත්‍යාගශීලයාගේ ඒ දෙන රුධිරට මිලක් කියන්න බෑ, අමිලයි ඒක. ඒ නමුත් ඒ ප්‍රොසෙස් එකට සාමාන්‍ය එක රෝගියෙක්ට යන්න රතු රුධිර ගත්තොත් ඩොලර් 300ක් විතර යනවා. ඒ වගේ ඉතින් එක එක ප්‍රොඩක්ට් එකට එක එක කොස්ට් එකක් තියෙනවා. නමුත් ඒ මුදල රෝගියාගෙන් හෝ හොස්පිටල් වලින් අය කරන්නේ නැහැ. එතකොට රෙඩ් ක්‍රොස් එකේ ලයිෆ් බ්ලඩ් එකේ මූලික වශයෙන් ෆන්ඩින් කරන්නේ ඕස්ට්‍රේලියන් රජය සහ මේ ප්‍රාන්ත රජය. සාමාන්‍ය 66% 33% වගේ අනුපාතය ප්‍රධාන රජයෙන් බහුතරයක් සහ ප්‍රාන්ත රජයෙන් 3/1 විතර මුදලක් ඒ සඳහා ලබා දෙනවා. දළ වශයෙන් ගත්තොත් වසරකට ඩොලර් මිලියන 875 800ක් විතර මේ සඳහා වැය කරනවා. නමුත් ඒක රුධිරය ලබා ගන්න රෝගියාගෙන් 100%ක්ම අය කරන්නේ නැහැ. ඒ ප්‍රොසෙස් එක නොමිලේ වෙන දෙයක්.
0: ඔව්, ඔබට ස්තුතියි තොරතුරු අපිට ගෙනාවට. ඉතින් දැන් ගොඩක් වෙලාවට අපි මේ බ්ලඩ් ඩොනේෂන් ගැන වැඩිපුර කතා කරාට දැන් රුධිරය ආශ්‍රිත නොවන වෙනත් දේවලුත් අපිට දන් දෙන්න පුළුවන්. මම හිතන්නේ ඒකටත් ලයිෆ් බ්ලඩ් ආයතනය සම්බන්ධයි. මම හිතන්නේ ඒකත් අපිට
1: දැන් ලයිෆ් බ්ලඩ් ආයතනයේ ප්‍රධානතම කාර්යභාරය තමයි රුධිර සහ රුධිරාශ්‍රිත නිෂ්පාදන එකතු කිරීම, ප්‍රොසෙස් කිරීම සහ ලබා දීම. ඊට අමතරව තවත් කාර්යයක් තමයි මව් කිරි. එතකොට සමහර තත්ත්වයන් තියෙනවා අම්මලාට මව් කිරි දෙන්න බැරි, ඉපදුන ගමන් පොඩි බබාලා, ඒ කියන්නේ ප්‍රී මැචුවර් බේබිස් කියලා කියන අපි, ඒගොල්ලෝ ගොඩක් වෙලාට ICU ඉන්න කට්ටියට අම්මට ගින් කිරි දෙන්න බෑ. හෝ සමහර කම්ප්ලිකේෂන්ස් එනවා, අම්මට මව් කිරි එන්නේ නැහැ, ඒ වගේ. එතකොට එක ප්‍රොඩක්ට් එක තමයි හියුමන් බ්‍රෙස්ට් මිල්ක්. එතකොට ඒ පරිත්‍යාග කරන අම්මලාගෙන් ඒ බ්‍රෙස්ට් මිල්ක් අරගෙන ඒක ප්‍රොසෙස් කරලා ස්ටෝ කරලා තියාගෙන චූටි බෝතල් වලට දාලා ඒ අවශ්‍ය හොස්පිටල්ස් වලට රිලීස් කරනවා. ඒක දෙවන නිෂ්පාදනයක් විදියට. ඊට අමතරව දැන් අලුතෙන් යනවා තව රිසර්ච් එකක්. දැන් ඒක පර්ත් වල ඉම්ප්ලිමෙන්ට් වෙලා තියෙන්නේ. සමහර පුද්ගලයන්ගේ ගට් මයික්‍රෝබ්ස්, ඒ කියන්නේ ආහාර මාර්ග පද්ධතිය ඉන්න ශුද්‍ර ජීවීන් ආශ්‍රිත ලෙඩ රෝග තියෙනවා. සමහරුන්ගේ ඒ ශුද්‍ර ජීවීන් නැති තත්ත්ව තියෙනවා. එතකොට අපි මේක ටිකක් කතා කරන්නත් කොයි විදිහට කතා කරන්නද කියලා මට හිතා ගන්න බැහැ. මල ද්‍රව්‍ය ඩොනේට් කරන්න පුළුවන්. එතකොට මේ මල ද්‍රව්‍ය පිරිපාදු කළා අර මයික්‍රෝබ්ස්ලා ටික අරගෙන රෝගීන්ට ලබා දීමේ වැඩ පිළිවෙලකුත් තියෙනවා. ඉතින් ඒක මම ගොඩක් සයන්ටිෆික් පැත්තට යන්නේ නැහැ. ඉතින් ඒක තව ප්‍රොඩක්ට් එකක්. ඊට අමතරව ගොඩක් ටෙස්ටිංස්, ඒ කියන්නේ පරීක්ෂණ කිරීම, විද්‍යාත්මක පරීක්ෂණ කිරීම, ඒ වගේ ගොඩක් කාර්යභාරයන් වෙනවා බ්ලඩ් ඩොනේෂන්ස් වලට අමතරව.
0: ඔයක මාතනික මේ විශේෂ කාරණාවක් මේ අපි කවුරුත් දැන නොහිටපු. ඉතින් මං හිතන්නේ අපි අර බ්ලඩ් ඩොනේෂන් ගැන විතරක් කතා කරාට ඒ අපි නොදන්න සෑහෙන කාර්යභාරයක් ඒ සමගම සිද්ධ වෙනවා. ඉතින් අපි මං හිතන්නේ නැවතත් තව පොඩි කෙටි විරාමයකට ගියොත් හොඳයි. සමීර අපිට තවත් ගීතයක් ලබා දෙන්න පුළුවන්.

0: ඔව් ඒ ගීතෙන් පස්සෙ අපි නැවතත් එක්තු වෙන්නේ අපේ සාකච්ඡාවට. ඉතින් වරණජීත් දැන් අපි කලින් කතා කරපු කාරණා වලට අමතරව තවත් මේ ලයිෆ් බ්ලඩ් ආයතනේ නැත්නම් රෙඩ් ක්‍රොස් සංගමයේ විශාල වශයෙන් සිදු කරන සේවයක් තමයි මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන අංශය. ඒ වගේම මේ ඔවුන්ට ලැබෙන රුධිරය පරීක්ෂාවන් වලදී අපිට ලැබෙන තවත් අමතර මාසිත් තියෙනවා. අපිට ඒ ගැනත් තමක් කියන්න පුළුවන්ද?
1: ඔව් දැන් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ගත්තොත් ගොඩාක් අංශ හරහා විසිරිලා තියෙනවා ලයිෆ් බ්ලඩ් ආයතන හරහා මුළු ඔස්ට්‍රේලියාව පුරාම. එතකොට අපි ප්‍රධාන වශයෙන් ගත්ත ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් පැත්ත, එතකොට ඩෝනර්ස්ලා වැඩි කරගන්න ඩෝන එංගේජ්මන්ට් පැත්ත, ඒ වගේ අලුත් ප්‍රොඩක්ට්ස් ඩෙවලප් කරන පැත්ත, ඒ වගේ ගොඩාක් ප්‍රොඩක්ට්ස් කල් තියාගන්න පැත්ත, ඒ වගේ ගොඩාක් පැති තියෙනවා. ලයිෆ් බ්ලඩ් ආයතනයේ මංකවා සේවකයන් 3500 කාරදාක් විතර වැඩ ගන්නවා. ඒ අතර වොලන්ටරි කට්ටිය සේවකයත් ඉන්නවා. ඉතින් විද්‍යාඥයෝ ගත්තොත් විද්‍යාඥයෝ 100කට වඩා වැඩි පිරිවිතක් වැඩ කරනවා. ඒ වගේම PhD ස්ටුඩෙන්ට්ස්ට මාස්ටර් ස්ටුඩෙන්ට්ස්ට ෆැසිලිටීස් දීලා තියෙනවා විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ පරීක්ෂණ කරගෙන යන්න. දැනට කරන ප්‍රධාන පරීක්ෂණ ගත්තොත් එකක් තමයි ආර්ටිෆිෂල් බ්ලඩ් එක ඩිවලප් කරන, කියන්නේ කෘතිම රතු රුධිරාණු ඩිවලප් කරන අවුරුද්දායක ප්‍රොජෙක්ට් එකක් යනවා. දැන් අවුරුදු 5ක් විතර ගිහලා ඒ ප්‍රොජෙක්ට් එක සක්සස් වෙලා තියෙන්නේ. ඒක ඉතින් අවුරුදු 4ක් විතර යනකොට ඒකේ මම දන්නේ ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්. ඊළඟට ගොඩක් ওই රුධිරය ආශ්‍රිත නිෂ්පාදන යනවා බර්න් පේෂන්ට් ලා, කියන්නේ මොන හරි පිච්චිලා ප්‍රතිකාර ලැබෙන පේෂන්ට් ලාට පාවිච්චි කරන්න. ඒක අඩු කරගන්න ආර්ටිෆිෂල් ස්කින් එක ඩෙවලප් කරන, කියන්නේ කෘත්‍රිම සමක් ඩෙවලප් කරගැනීමේ පරීක්ෂණ වෙනම කණ්ඩායම කරගෙන යනවා. ඒකත් දැන්ට සාර්ථකව කෙරගෙන යනවා. ඊට අමතරව දැන් රුධිර පට්ටිකා ගැන මම කලින් සඳහන් කරා, ප්ලේට්ලට්ස්. එතකොට ඒ ප්ලේට්ලට්ස් වල ආයු කාලය, කියන්නේ එක්ස්පයර් වෙනවා දවස් 7. එතකොට හැම දවස් 7කටම සැරයක් අපි ප්ලේට්ලට්ස් හොයා ගන්න ඕනේ. ඒක ලොකු චැලෙන්ජ් එකක්. එතකොට මේ රුධිර පට්ටිකා ෆ්‍රීස් කරලා ෂෙල්ෆ් ලයිෆ් එක වැඩි කරගන්න රිසර්ච් යනවා. එතකොට ඒක අපිට දවස් 7ට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන් වුණොත් මේ අපිට තියෙන ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඊට අමතරව මේ රුධිරය මතු වගේ රෝගීට නිදාස් කරන ඉස්සෙල්ලා විශාල පරීක්ෂණ රාශියක් කරනවා, කියන්නේ රූටින් ටෙස්ට්. එතකොට ඒ කරන රිසල්ට්ස් බිග් ඩේටා බේස් වලට අරගෙන ඇනලයිස් කරාම අපිට ඒවයින් හිතා ගන්න පුළුවන් මොන හරි ලෙඩක් පැතිරීගෙන යනවද. උදාහරණයක් විදියට ඩෙංගු හරි මැලේරියා හරි, මම උදාහරණයක් කිව්වේ ඩෙංගු නෑ ඔස්ට්‍රේලියාවේ මම දන්න විදියට ගොඩක් අඩුයි, මැලේරියා හරි මොන හරි එහෙම මදුරංගෙන් බෝ වෙන රෝගයක් හෝ වෙන වෛරස් එකක් අපිටත් ෆ්ලූ එකක් යනවා
0: වසංගත තත්ත්වයට එන්න
1: තියෙන එනවාද කියන එක අර රිසල්ට්ස් වලින් ප්‍රෙඩික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒර්ලි වෝනින් දීලා ඒවා වළක්වා ගන්න පුළුවන්. ඒ වගේ පොපුලේෂන් හෙල්ත් රිසර්ච් යනවා. ඉතින් ඒවා ගොඩක් මම හිතන වැදගත් වෙනවා. අර ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ, ඒ වගේ. ඉතින් අර ඒ ට්‍රෙන්ඩ් එක අපිට අඳුර ගන්න පුළුවන්.
0: ඔය මම හිතන එක තවත් මේ ඉන්ට්‍රෙස්ටිං ඒරියා එකක් මේ බ්ලඩ් ඩොනේෂන් වලට අමතරව. ඉතින් මම හිතන්නේ අපි අද මේ සාකච්ඡාවේ අවසාන භාගයට පැමිණලා ඉන්නේ. ඉතින් මම හිතනවා අපි සාකච්ඡාව ඉවර කරන්න කලින් දැන් ඔබත් දන්නවා දැන් ඔස්ට්‍රේලියාවේ නැත්තම් ක්වීන්ස්ලන්තේ ශ්‍රී ලාංකික ප්‍රජාව එකතු වෙලා හදාගත්ත විවිධ සංගම් සංවිධාන තියෙනවා. ඒතර මේ හැම සංවිධානයකම විශේෂ අවස්ථාවන් වෙනවා. ඔවුන් විශේෂ යම් කිසි දෙක ෆන්ඩ් රේසිං වගේ දේවල් ඒ වගේ දේවල් ඕගනයිස් කරනවා. ඉතින් මේ වෙලාවේ අපි ඔබට කැමති ආරාධනා කරන්න ඔබගේ සංගමයක් මේ වගේ දානමය පුණ්‍ය කර්මයක් නැත්තම් ඊටත් එහා ගියපු මිනිස් ජීවිත බේරගන්න පුළුවන් අවස්ථාවකට ලේදන් දීම වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න. ඒකට ඇත්තටම වර්ණජිත්ට පුළුවන් ඒක කෝඩිනේට් කරන්න, ඒක කොහොමද කරන්න කියන එක. ඉතින් මම හිතන වර්ණජිත් මේ සම්බන්ධයෙන් ඔබට කැමති නම් ඔබගේ දුරකථන අංකය සඳහන් කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අපේ ශ්‍රී ලාංකික සංවිධානයක අසන්න එක්ක හිටියොතින් ඔබ සම්බන්ධ කරගන්න මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න.
1: ඔව්, ඇත්තටම මගේ දුරකථන අංකය 0141-99-46-56 ඉතින් ඇත්තටම මගේ මේ වැඩසටහනේ ප්‍රධාන පණිවිඩය තමයි අපේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ රුධිර සහ රුධිරාශ්‍රිත නිෂ්පාදනවල හිඟියක් පවතිනවා. ඉතින් ඔබට පුළුවන් නම් තනි පුද්ගලෙක් විදියට ඩොනේට් කරන්න පරිත්‍යාග කරන්න රුධිරය. නමුත් ඔබ රුධිරය පරිත්‍යාග කරන්න බැරි තත්ත්වයක ඉන්නවා නම් අනිත් කට්ටිය ඒ සඳහා දැනුවත් කරලා පොළඹවන්න. ඒ වගේම සංවිධාන සහ සංගම් වලට පුළුවන් ඇනුවල් බ්ලඩ් ඩොනේෂන් කැම්පේන් එකක් හරි නැත්නම් විශේෂ අවස්ථාවක රුධිර පරිත්‍යාග කිරීමේ
0: උපන්දිනයක්
1: වගේ සංවිධානය ගන්න. ඒවට අපි කියනවා ටීම් ඩොනේෂන්ස් කියලා. ඒතකොට මට උදව් ගන්න පුළුවන් නැත්නම් ලයිෆ් බ්ලඩ් වෙබ් එක හරහා හෝ ලයිෆ් බ්ලඩ් ආයතන දුරකථන ඇමතුමක් දීලා ලෑස්ති කරගන්න පුළුවන්. ඉතින් ලයිෆ් බ්ලඩ් එකෙන් ඒවට ගොඩක් උදව් කරනවා, මැටීරියල්ස් දෙනවා, ඉතින් ඒව කෝඩිනේට් කරලා දෙනවා. ඉතින් ඒ වගේ විශාල සහයෝගයක් ලයිෆ් බ්ලඩ් ආයතනයෙන් ඔබලට ලැබෙනවා. ඒ වගේම මටත් උදව් ගන්න පුළුවන්.
0: හොඳයි, බොහොම ස්තුතියි වන්රජිත්. ඉතින් අද ඔබගේ කාල වේලාවෙන් වෙන් කරගෙන අද අපේ අසනංගුනේ මේ තොරතුරු ඉදිරිපත් කරන්න ෆොරිබි මෙදේට පැමිණියාට. ඉතින් මම හිතන ඔබගේ ඒ කටයුතු ඉතාමත්ම සාර්ථක වේවි කියලා, සහ ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ පණිවිඩය අපේ ශ්‍රී ලාංකික අසන්නන්ට හොඳින් යන්නේ නැතයි කියලා, සහ ඔවුන්ගේ යම් කිසි විදිහක බ්ලඩ් ඩොනේෂන් වල වැඩිවීමක් වගේ එහෙම දෙයක් අපට අනාගතයේදී බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපට බොහොමත්ම ස්තුතියි.
1: බොහොම ස්තුතියි ලලිත් සහ ෆොයිබී ශ්‍රී ලංකා කණ්ඩායමට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මමත් පුද්ගලිකවත් ලයිෆ් බ්ලඩ් ආයතනය වෙනුවෙන් අපි ඔබ කණ්ඩායමට ස්තුතිය පළ කරනවා.
2: ලලිත් අපිට ජන නිවේදනයක් තියෙනවා. අපි ජන නිවේදනයට යොමු වෙලා ඊට පස්සේ ගීතයට යොමු වෙමු.
0: හොඳම සමය.
3: මෙන්න ජන නිවේදන.
4: Professional Engineer of the Year 2026 Queensland. The Queensland chapter of ISL is pleased to announce the launch of the Professional Engineer of the Year 2026 awards. Professional engineers with an engineering degree recognized by ISLO Engineers Australia are invited to submit their nominations. Nominations close on 3rd of July 2026. For more information, please visit the ISL Queensland chapter website www.islqld.org or contact Tanuja Ranavaka on 0479-122-630 or Jayanath Pera on 0450-933-721.

0: හොඳයි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපේ මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලිය කැටියට අපි හුඟක් අය බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන. නමුත් අද මොකද ඇත්තට මේකට හේතු කීපයක් තියෙනවා. මොකද අපි 96 ලෝක ශූරින් වුණා. ඊට පස්සේ 2008-2010 විතර නැගන් අපි ඒ ක්‍රීඩාවේ රජවරු වෙලා හිටියා. නමුත් අද යථාර්ථය තමයි බංග්ලාදේශය හරි ඇෆ්ගනිස්තානය හරි වගේ රටක එක්ක තරංගාවලියක් පවත්වලා ඒකෙන් ජයග්‍රහණය කරොත් හරි, එහෙම නැත්නම් අසල්වාසී ඉන්දියාවත් එක්ක තරංගයක් දිනුවත් අපි නිකන් හරියට මේ පාරේ ප්‍රාචීන පත්තු කරලා පහුවෙන්දා කිරිබත් කරන තරමට අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වෙලා තියෙනවා. නමුත් මම අද බලාපොරොත්තු වෙන්නේ එම මානසිකත්වය, එම කඩාවැටුණු කලකිරුණු සහ අපේක්ෂා භංගත්වයකින් තීවිච්ච මානසිකත්වය ලාංකික ක්‍රීඩා ලෝලීන්ගෙන් ගලවලා වෙන දිශාවකට ගෙනියන්න පුළුවන්කමක් තියෙනවද කියලා බලන්න. ඇත්තටම මම දැන් මේ ළඟදී අපි මේ වෛරල් මේ සමාජ මාධ්‍ය හරහා වෛරල් වුණු මේ අලුත් ක්‍රීඩකයෙක් ඉන්නවා, නාමක ක්‍රීඩකයෙක්, ඔහු මලල ක්‍රීඩකයෙක්. ඔහු එක්ක අපිට යන්න පුළුවන්, අපිට ඊළඟ ඔලිම්පික් මෙඩල් එකකට යන්න පුළුවන් ගමන ගැන තමයි මම මේ අද පොඩි සාකච්ඡාවකින් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපිත් මේ දන්නවා, අපි මේ වෙනකොට ලාංකික හැටියට අපිට මේ ඔලිම්පික් පදක්කම් දෙකක් ලැබිලා තියෙනවා. එකක් 48 අපි සහභාගී පළවෙනි ඔලිම්පික් උල්ලේදී ලන්ඩන් වලදී ඩන්කන් වයිට් මීටර් 400 කල්ලු මතින් පැනීමේ තරගෙන් රිදී පදක්කමක් දිනාගත්තා. ඊට පස්සේ අපිට 800 වසක් බලාගෙන ඉන්න ඕන, හරියට කියනවනම් අවුරුදු 52ක් බලාගෙන ඉන්න ඕන. සුසන්තිකා ජයසිංහ 2000 මේ සිඩ්නි නගරයේදී මේ මීටර් 200 දිවීමෙන් රිදී පදක්කමක් දිනාගෙන. ඉතින් ඊට පස්සේ අද මේ වෙනකන් තව අවුරුදු 26ක් ගිහිලා තියෙනවා. අපිට එහෙම ලොකෝට කිසි දෙයක් ලැබිලා නැහැ ඔලිම්පික් කුසලතා සලකලා බලනකොට. නමුත් අද මම මේ කියන්න යන තරුණ ක්‍රීඩකයා, ඔහු නමින් රුමේෂ් තරංග පතිරගේ, ඔහු මේ වෙනකොට ලබාගෙන තියෙන දක්ෂතාවත් එක්ක බලනකොට මට හිතෙනවා ඔහු හරි විදිහට ට්‍රේන් කළා, ඔහුත් එක්ක හොඳ ගමනක් ගියොත් අපිට 3 ඔලිම්පික් පදක්කමක සිහිනයක් තියාගන්න පුළුවන් කියලා. ඒකට අනිවාර්යෙන් කැපකිරීම කරන්න ඕන, රටක් හැටියට අපි එකතු වෙන්න ඕන, ඒ දරුවට පහසුකම් සලසන්න ඕන, ඒත් එක්කම ඔහුට අපි ආශිර්වාද කරන්න ඕන. අපි ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් කරන කැපකිරීම, ඒ වෙනුවෙන් කතා කරන දේවල්, අපි ඒ වගේ ළමේ ක්‍රීඩකයෙක් වෙනුවෙන් අපි ජාතියක් හැටියට රටක් හැටියට ඌට සලකනවා නම් අපිට ඒ වගේ ගමනක් යන්න පුළුවන්. නමුත් මම මේක කියන්න මූලික වෙච්ච හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අද මේ වෙනකොට ඔහු දක්වලා තියෙන දක්ෂකම් බලනකොට ජාත්‍යන්තර මට්ටමින් එම හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයෙක්. ඔහු හෙල්ල විසිකිරීමේ තරඟ වාර්තා බලනකොට මුල් හොඳම විසිකිරීම් 3 ඇතුළත ඔහු ඉන්නවා. ඒ කියන්නේ ඔහු ලබාගෙන තියෙන වාර්තා මේ වැඩිපුරම දුර තමයි 92.2 මීටර, 92.62. එම දුර ප්‍රමාණය 2024 මේ ඔලිම්පික්ස් තරඟයේදී පාකිස්තානයේ රන් පදක්කම ලිදාගත්ත අර්ෂාඩ් නදීම් කියන ක්‍රීඩකයා ලබාගත්ත දුර ප්‍රමාණයට වඩා සෙන්ටිමීටර් 35 අඩු වෙන්නේ. එදා ඉඳන් අද වෙනකම් එම තරඟ එම වාර්තාව කඩපුරුපු තරඟකරුවෙක් නැහැ. ඒ අනුව බලනකොට ඔහු ලොකු තැනක ඉන්නවා, හොඳ ස්ථානයක ඉන්නවා. අපිට ඊළඟ මට්ටමට ඔහු උඩට ගෙනියන්න හැකියාව තියෙනවා. අනිත් එක තමයි ඔහුගේ වයස. ඔහු වයසින් අවුරුදු 23යි. ඔහුත් එක්ක අර මම මුලින් සඳහන් කරපු අර අනිත් වාර්තාවන් තිබපු 3 වයස අවුරුදු 28, 29, 30. නමුත් අපිට ඔලිම්පික්ස් තියෙන්නේ ආපහු තියෙන 2028 ලොස් ඇන්ජලිස් නුවර. ඒ වෙනකොට තව අවුරුදු 2 වෙනකොට අපේ ක්‍රීඩකයට අවුරුදු 25යි. අනිත් ක්‍රීඩකයන් අවුරුදු 30ට වැඩි ක්‍රීඩකයන් වෙනවා. මෙන්න මේ කාරණා දෙකත් එක්ක තමයි මම හිතන්නේ ඔහුට ලොකු ගමනක් ඉදිරියට යන්න පුළුවන් කියලා. ඔහු ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම්, ඇත්තටම ඔහු 2003 මාර්තු මාසේ කළුතර ප්‍රදේශයේ ඉපදිලා මේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට ඇතුළත් මූලික අධ්‍යාපන කටයුතු කරලා පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නෙක් හැටියට ක්‍රීඩා කරනවා. ඔහු 16 15 ක්‍රීඩා කරනකොට ඔහුගේ පන්දුව මේ ඔහුගේ අතින් රිලීස් වීමකන් විදීමේ වේගය පැයට කිලෝමීටර් 134ක් හැටියට වාර්තා වෙනවා. ඇත්තට මේක මේ වෙනකන් අවුරුදු 18න් 15 ක්‍රීඩකයෙක් ලබාගත්ත හොඳම පන්දු යැවීම, වේගවත්ම පන්දු යැවීම. නමුත් මේ වගේ දක්ෂතා, මේ වගේ දක්ෂතා තිබිච්ච ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් කරලා, මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ඇත්තටම ලංකාවෙත් හැමතැනම බොහොම ලක්‍රටිව්, ඒ කියන්නේ ඉක්මනින් හැමෝම ජනප්‍රියයි, හැමෝ වුණ කෙනෙක් එක්ක හොඳට සල්ලි උපයන්න පුළුවන් ක්‍රීඩාවක්. ඒ වගේ ක්‍රීඩාවකින් අයින් වෙලා මල්ල ක්‍රීඩාවට යොමු වෙන්න එම ක්‍රීඩකයාට උනන්දු කරවන්නේ ඔහුගේ පියාත්, ඔහුගේ මේ පුහුණුකරු වෙච්ච ටෝනි ප්‍රසන්න කියන පුද්ගලයාත්. ඔවුන් ඔහුව ඔහුගේ දක්ෂකම් නිරීක්ෂණය කළා. ඔහුව හෙල්ල විසිකිරීම, යගුලිය විසිකිරීම සහ කවපෙත්ත විසිකිරීම ක්‍රීඩාවලට යොමු කරනවා. ඒත් එක්කම ඔහුව හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් කොළඹ සාන්ත පීටර් විද්‍යාලයට ඇතුළත් කරනවා. ඒ එහෙදී ඔහු අවුරුදු 18 වෙනකන් ඔහුගේ ක්‍රීඩා දෙකම, විසිකිරීම් ක්‍රීඩා තුනම කරලා අවසානයේදී තෝරා ගන්නවා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාව. පසුකාලීනව ඔහු පාසලෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ ක්‍රීඩා සංචිතයට ඇතුළත් වෙලා ක්‍රීඩා, මේ ඔහුගේ ක්‍රීඩා කටයුතු කරගෙන යනවා දැන් අද මේ වෙනකනුත්. ඔහුගේ විශේෂත්වය තමයි 2022 වෙනකොට, ඒ කියන්නේ ඔහුට වයස අවුරුදු 19, මේ වෙනකොට ඔහු කව මේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩාවට යොමු වෙලා වයස අවුරුදු 2කට යන්තම් ටිකක් වැඩි කාලයක් වෙනකොට ඔහුට හැකියාව ලැබෙනවා වර්ල්ඩ් ජූනියර් ඇත්ලටික් චැම්පියන්ෂිප් එකකට සහභාගී වෙන. ඒ කියන්නේ අවුරුදු 20න් 15 ලෝක මල්ල ක්‍රීඩා වලට සහභාගී වෙලා ඔහුට එම තරඟාවලියේ ඔහුට 7 වන ස්ථානය ලබා ගන්න ඔහුට හැකියාව ලැබෙනවා. ඔහු ඒ වෙනකොට ලබාගත් දුර තමයි මීටර් 69. නමුත් පස්සේ ඔහු 2023 ඔස්ට්‍රේලියාවේ හෙල්ල විසිකිරීමේ මේ ඔලිම්පික් ශෝරයක් වන කෙල්සි ලී බාබ සහයගේ සැමියා වෙන මයික් බාබ යටතේ ක්වීන්ස්ලන්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්පෝර්ට්ස් ආයතනයේ වැඩිදුර පුහුණුවීම් කටයුතු කරලා ඔහුට ඒක යන ටෙක්නික්ස් ඇන්ඩ් ෆිට්නස්, ඒ කියන්නේ මේ ඒකට අවශ්‍ය මේ ඉසව්වට අවශ්‍ය වෙන තාක්ෂණය සහ ශාරීරික යෝග්‍යතාවය දියුණු කරගන්න හුඟක් ඔබට උපකාරුණයි කියලා ඔහු පසුකාලීනව සඳහන් කරන. ඒ වගේ බොහොම කෙටි සහ කොහොම කෙටි ජාත්‍යන්තර පුහුණු කිරීමක් ලැබිලා ඔහු 2024 සහ 25 ඔහුට ඔහුගේ ගමනේ ලොකු වෙනස්කම් රාශියක් අපි දකිනවා. ඇතරම 2024 සහ 2025 ආසියානු ඒෂියන් ත්‍රෝයිං චැම්පියන්ෂිප් එකේදී ඔහු එම තරඟ එම වසර දෙකේම තිබිච්ච එම තරඟාවලිය ඔහු රන් පදක්කම දිනා ගන්නවා. ඔහුගේ හොඳම දක්ෂතාවය වාර්තා වෙන මීටර 85.2ක්. ඊට අමතරව සාෆ් ගේම්ස් වලදී, කියන්නේ 2025 දකුණු ආසියානු තරඟාවලියේදී මීටර 84.3ක දුරක් හෙල්ල විසිකරලා රන් පදක්කම දිනා ගන්නවා. ඇතරම් මෙම කෙටි කාලයක් ඇතුළත ඔහු මෙම ක්‍රීඩාවට අවතීර්ණ වුණ නිසා ඔහු ලංකාවේ ජාතික ශූරයා වෙන්නේ 2025 අගෝස්තු මාසේ. ඒ කියන්නේ තාම අවුරුද්දක් නැහැ ඔහු ලංකාවේ ජාතික ශූරයා වෙලා. ඔහු ඒ වෙනකොට ප්‍රවීණ ක්‍රීඩකයෙක් වෙලා හිටපු සුමේධ රණසිංහ අවුරුදු 31ක් වයස ඇති ඔහු අවුරුදු ගාණක් තිස්සේ මෙම ලංකාවේ ජාතික මේ වාර්තාවට හිමිකම් කරපු ඔහුව මීටර 82ක් දුර මේ හෙල්ල විසිකරලා ඔහු එම වාර්තාව තබනවා. නමුත් ඇත්තටම මෙම ක්‍රීඩකයා තරංග අපි ලෝකයේ, ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා විචාරකයන් සහ එම ඉසව්ව කරන අනිත් ක්‍රීඩකයන් අතර ජන, ඒ කියන්නේ ඔවුන් අතරට ඔහු යන්නේ 2026 වර්ෂයේ ඔහුගේ දක්ෂකම් මත. ඒවා කෙටියෙන් කියනවා නම් පෙබරවාරි 2026 පෙබරවාරි වල ඔහු පර්ත් ට්‍රැක් ක්ලාසික් පදක්කම ක්ලාසික් මීට් එකට සහභාගී වෙලා රන් පදක්කම දිනා ගන්නවා. ඒ වෙනකොට ඔහු මේ හෙල්ල විසිකරපු දුර වෙන්නේ මීටර 83ක්. ඊට අමතරව ඔහු 2000 මේ අවුරුද්දේ මාර්තු මාසයේ වෙනකොට දියගම ජාතික ජයගම ක්‍රීඩාංගණයේ පැවති ජාතික ජවනහා පිටිය ක්‍රීඩාවලදී ලංකාවට අලුත් වාර්තාවක් ලබා දෙනවා. හෙල්ල මීටර 89.3ක් දුර විසි කල්ලා. සහ අප්‍රේල් මාසය වෙනකොට ඉට පහවෙන්න අවුරුද්ද කෙන්යාවේ කිප්කේසෝ ක්ලාසික් ඇත්ලටික් මීටකේදී නැවතත් 89.2 දුරක් හෙල්ල විසි කල්ලා ඔහු ජාත්‍යන්තරයට යනවා. ඔව්, අපිට ලැබිලා තියෙන බොහොම කෙටි කාල සීමාව ඇතුළත මම ඔහු කියනවා නම් ඇතරම අද මේ වෙනකොට ඔහු අතර හිටියේ ඔහු දැනට ඉතාලියේ රෝම නගරයේ ගෝල්ඩන් ගාලා උත්සවය මේ ඇත්ලටික් මීට් එකේදී මීටර 92.62 දුර හෙල්ල විසි කළා. මේ වෙනකන් ඔලිම්පික් මේ වෙනකොට ඔලිම්පික් ෂූරයක් වෙලා ඉන්න අර්ෂාඩ් නදීම් ඔහු තමයි දැන්ට රන් පදක්කමට හිමිකම් දබන්නේ. ඔහුගේ වඩා සෙන්ටිමීටර් 35ක් අඩුවෙන් දුර හෙල්ල විසි කරන්න සමත් වුණා. ඉතින් දැන් මේ මම දැන් මේ කියාගෙන එන්නේ මේ දක්ෂතාම් බලනකොට ඇත්තටම ඔහුත් එක්ක ජාත්‍යන්තරයේ තරඟ ගදින්න ඉන්න අර්ෂාඩ් නදීම් ඒත් එක්කම ඉන්දියාවේ නිරාජ් චොප්‍රා, ග්‍රෙනේඩේ ඇන්ඩර්සන් පීටර්ස්, ඒ වගේම කෙන්යාවේ ජූලියස් යාගෝ වගේ ක්‍රීඩකයින් ඔහු එක කරට කර තරඟ කරන්න තරම් දක්ෂතාවයක් හැකියාවක් ඔහුට තියෙනවා කියලා ඔහු මේ වෙනකොට සපත කරලා තියෙනවා. දැන් අපිට එනවා මේ ළඟදී ඊළඟ මාසේ පොදුරාජ්‍ය මණ්ඩලයේ තරඟාවලිය සහ සෙප්තැම්බර් මාසේ ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ තියෙනවා. ඉතින් මේ ක්‍රීඩා උළෙල දෙකටම මෙම ක්‍රීඩකයින්ගෙන් අර්ෂාඩ් නදීම් සහ ඉන්දියාවේ නිරාජ් චොප්‍රා සහභාගි වෙනවා. ඔවුන් එක්ක තරඟ කළා ඔහු ලබා ගන්න ප්‍රතිඵල අනුව අපිට කියන්න පුළුවන් ඔහු යන ගමන. ඇත්තටම අපිට 2028 ඔලිම්පික්ස් වලදී බැරි වුණත් අපි බලාපොරොත්තු වෙනවා 2032 බ්‍රිස්බෙන් වල තියෙන ඔලිම්පික්ස් වලදී අපිට ඔහු දකින්න අපිට හැකියාව ලැබෙවි. අපේ ජාතික ගීය, අපේ ජාතික කොඩිය පොඩියම් එකක් ඉන්නකොට අපිට හන් හම් වෙයි කියලා මම ඒ බලාපොරොත්තුව සහ ඒ ආශිර්වාදයත් එක්ක අපේ දැන් මේ කතාව ඉවර වෙන්න ළඟයි. දැන් අපිට බොහොම කෙටි කාලයක් තියෙනවා.
1: අපි හිතමු අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙයි කියලා. ඉතින් ඒ සමගින් අද අපේ වැඩසටහන අවසන් වෙනවා. ඉතින් ඔබ මේ අපගේ ඊළඟ අරුණැල්ල වැඩසටහන එළඹෙන ඉරිදාත් ඉන්පසු එළඹෙන බදාදා නැවතත් සඳල වැඩසටහන වෙනුත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ සැමට සුභ රාත්‍රියක්. අයිබෝන්.
2: අයිබෝන්.